ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නස්සිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
6: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී

0: சுதிலே புவன் விதுலியா. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රියකරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය.
2: සුදුල ගුවන් විදුලිය.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුළින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද උතුම් මිනිස් ක්‍රියාවක්.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල

0: இதில் குவிதுரிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: சுதிலே குவன்விதுலியே
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙක බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ

මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

වහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දෙනාටමත් බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ධර්මානුශාසනාවේදී අපි කර්මයේ තියෙන ප්‍රභේද කීපයක්, ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ විපාක දෙන ස්වරූප කීපයක් ගැන අද දවසේ මේ ධර්මානුශාසනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්ම විෂය, කර්ම විපාක විෂය අචින්තයයි. අචින්තයයි කියන්නේ ඔබටවත් මටවත් මේ ලෝකේ වෙන සාමාන්‍ය මිනිසයන් කිසිම කෙනෙකුට අපේ නුවණකින් ඒක එහෙම වෙන්නේ කොහොමද? එහෙම අපිට හිතලා තර්ක කරලා අපේ බුද්ධියෙන් අපි විමසලා අපට තේරුම් ගන්න පුළුවන්, සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ කර්ම විපාක විෂය සම්පූර්ණයෙන් වැටහෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලාට. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විෂය අචින්තයයි. ඒ අචින්තයයි කියන්නේ අචින්ත්‍ය විෂය ලෞතර බුදුරජාණන් වහන්සේලාට පමණයි වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මයේ තේරුම් ගැනීම පිණිස මේ කර්මය කියන්නේ මේකයි, මේ කර්ම සකස් වෙන්නේ මේ විදිහටයි, ඒ කර්මයන්ගේ විපාක මේ ස්වරූපයෙන් විපාක අපි කරා එනවා, ඊළඟට මරණ මංචකේ විපාක දෙන කර්ම, ඊළඟට උපතකට හේතු වෙන කර්ම, ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ලබන්න හේතු වෙන කර්ම, ඒ වගේම කෙනෙකුට ජීවිතේ අහිමි වෙන්න, සමහර වෙලාවට මරණයට කර්ම විපාක හැටියට බලවත් වෙලා ඉන්නේ කර්මයන්ගේ ස්වરૂපේ. ඊළඟට මේ සියලු කර්මයන් ප්‍රහාණය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාව ගත්තහම ඔබ දන්නවා මේ ලෝකෙ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කැටි වෙනවා ගාථාවකට. සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න, කුසලස් උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝ දපණං, සුචිත්තේ තමන්ගේ හිත දමනී කරගන්න කියනවා. ඒ තම බුද්ධානුශාසනා. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. මෙන්න මේ අනුශාසනාව තුලයි බුදුවරු පහළ වෙලා ලෝකයාට නිවන් මඟ දේශනා කරන්නේ, ලෝකයාට සසර දුකින් මිදෙන මාර්ගය දේශනා කරන්නේ. ඒ මාර්ගයේ තුල අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, හිත දමනී කරගනිමින් ධර්මාවබෝධයේ පිණිස යන මාර්ගය. ඔබ කවුරුත් දන්නවා මාර්ගය කියපු ගමන් ඔබට මතක් වෙන්නේ නිවනට තියෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? පිංගතුනි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. මේ කර්මයන් නිරුද්ධ කරන මාර්ගය, මේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉස්සල්ලා අපි සරලව මේ කර්මී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහයක් ගමු තනි වචනකින්. ඒ තමයි බොහෝ වෙලාවට ඔබෙන් කවුරු හරි අහනවා, මොකක්ද ඔය බුදුදහමේ කර්මී කියන්නේ? ඔය කර්මී කර්මී කියලා උගන්වන්නේ මොකක්ද? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත්, අපි දන්නවා සමහර ලාවට අපි ධර්ම දේශනාවලදී පිරිසගෙන් මේ ප්‍රශ්නේ අහපුවහම එක එක්කෙනා එක එකද සමහරු කියනවා මේ ක්‍රියාව කරන දේ. එතකොට මේ වගේ එක එක වචන එනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වචනයක් තියෙනවා, චේතනාහම් භික්ඛවේ කම්මං වදා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මහණෙනි, චේතනාව කර්මයයි කියලා. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොකද කර්මය කියලා කියන්නේ චේතනාව. මහන්නේ, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අන්න චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා කායේන, මේ කය මුල් කරගෙන. මේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කර්ම රැස් වෙන්නේ. වාචාය, අපි මේ කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුළේ කර්මයක් සකස් වෙනවා, චේතනාවක් සකස් වෙනවා. ඒකට තවත් ධර්මයේ කියනවා විතක්ක විචාර. වචන සකස් වෙන්නේ චේතනාවක් එක්ක. ඊළඟට මනස. අපි හිතෙන් හිතනවා. ඒ හිතෙන් හිතන හැම වෙලාවකම චේතනාවක් එක්ක තමයි සිතුවිලි පහළ වෙන්නේ. අපිට තේරුම් ගන්න බැරි වුණාට චේතනාවක් එක්කයි සිතුවිලි පහළ වෙන්නේ. ඊළඟට ඔබ සරලව මේ විදිහටත් තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ආයතන හයක් අපිට පෙන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා, රූප සංචේතන. කනට ඇහෙන ශබ්ද ඔස්සේ චේතනා පහළ වෙනවා, ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා, ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා, රස සංචේතන. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා, පොට්ටබ්බ සංචේතන. හිතට එන සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙනවා. මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන හයෙම චේතනා පහළ වෙනවා. ඒ චේතනාව කර්මය. ඒ චේතනාවට අනුව තමයි චේතිත්වා කම්මං කරෝති කායේන. ඒ චේතනාවට අනුවයි කය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇහැට පේන දෙයකට අනුව කයින් ක්‍රියාත්මක වෙනවා. වාචාය. අපි ඇහෙන් දකින දේ ඔස්සේ කතා කරනවා. මනස. හිතෙන් හිතනවා. එතකොට මේ ඇස විතරක් නෙමෙයි, කනට ඇහෙන දේවල් ඔස්සේ සිත කය වචනේ මෙහෙවනවා. නාසයට දැනෙන දේවල් ගැන අපි කතා කරනවා, ඒ ගැන හිතනවා, ඊට අනුව ක්‍රියා කරනවා. දිවට දැනෙන දේවල් ඔස්සේ අපි කතා වෙනවා, මේක රසයි, මේක මෙහෙමයි, මොකක්ද මේ, හරි රහයි. එතකොට මේ විදිහට අයේ දිවට දැනෙච්ච දේ ඔස්සේ, ඒ චේතනා ඔස්සේ අපි තව තවත් චේතනා පහළ කර කර කතා කරනවා, ඊට අනුව ක්‍රියාවනවා, ඊට අනුව හිතනවා. ඊළඟට මේ විදිහට ආයතන හය තුල චේතනා පහළ වෙනවා. එතකොට මෙන්න මේ චේතනා පහළ කරලා රැස් කරගන්න කර්ම චේතනාවමයි කර්මය. ඒවැ විපාක විෂය බුදුරජාණන් වහන්සේ අචින්ත්‍යයි කියලා දේශනා කරාට, ඒ අචින්ත්‍යදී බුදු නුවණින් වටහා ගන්න අචින්ත්‍යදී අපිට අපේ නුවණට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ යම් යම් සරල විදිහට ඒ කර්මයන්ගේ එක එක කොටස් අපිට විස්තර කර කර පෙන්නුම් කරලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව අද අපි කතා කරන්නේ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපස්තම්භක, ඊළඟට උපපීඩක, උපඝාතක කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ ස්වરૂප හතරක් පිළිබඳව. ජනක, ජනක කියපු ගමන් ඔබට තේරෙනවා ජනක කර්මය. එහෙනම් මේ උපතත් එක්ක බැඳිච්ච මොකක් හරි දෙයක් කියලා. පින්වතුනි, අපි මේ ලෝකෙ සෑම සත්ත්වෙක්ම උපන්නා වූ සෑම සත්ත්වෙක්ම මැරෙනවා. ඒ මරණයේදී සත්ත්වයා උපත කරා යන්නේ කර්මානුරූපීව. ඔබ දන්නවා පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා භවපච්චයා ජාති. විපාක පිණිස කර්මයේ සකස් වෙනවද, ඒ කර්මයට අනුව තමයි උපදින්නේ. භවයට අනුවයි උපදින්නේ, වෙන හේතුවක් නිසා උපදිනව නෙමෙයි. භවපච්චයා ජාති. විපාක පිණිස කර්මයේ හැදෙනවද, ඒ කර්මයට අනුව උපදිනවා. කාම භව, රූප භව, අරූප භව කියලා පටිච්ච සම්පාද විස්තර වෙනවා. කාම ලෝකයේ මේ සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ සියල් අයිති පංච කාමයන්ගෙන් යුක්ත කාම ලෝකෙට. ඒ කාම ලෝකෙ කොහේ හෝ විපාක පිණිස කර්මයක් හැදෙනවද, කුසල් අකුසල් මත, අකුසල් මත අපාය උපත පිණිස කර්ම හැදෙනවා. එකත් කාම ලෝකෙම තැන. ඊළඟට පින් කරපු කෙනාට දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ සැප ඇති තැනක වෙන්න පුළුවන්. ඒ පිනට අනුව විපාක පිණිස කර්මය හැදෙනවා. එතකොට ඒ කර්මයට අනුව යා කාම ලෝකෙ උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩලා භාවනා කරලා ඒ සමාධිය දියුණු කරලා නම් ඒ ධ්‍යානයන්ට අනුව රූපී බ්‍රහ්ම ලෝකවල විපාක පිණිස කර්ම හැදෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩපු කෙනා රූපී බ්‍රහ්ම ලෝකයක උපත පිණිස භවය හැදෙනවා. ඊට අනුව එහි උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් අරූප ධ්‍යාන වඩලා නම් ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, අකිඤ්චඤ්ඤායතන, නීව සංඥානා සංඥායතන, මේ අරූප ධ්‍යාන යම් කිසි කෙනෙක් වඩලා නම් එයාට අරූප භවය විපාක පිණිස කර්ම හැදිලා තියෙනවා. එයා මරණින් මත්තේ ඒ අරූප ලෝකෙක උපදිනවා. එහෙමනම් අපිට පේනවා කෙනෙක් උපදින්නේ තමන්ගේ කැමැත්තෙන් උපදිනව නෙමෙයි. කැමැත්තෙන් උපදිනවා නම් මේ ලෝකේ කවුරුත් කැමති නැහැ නිරේ යන්න. ඔබ අහලා බලන්න කවුරුත් කැමතිද කියලා අපාය යන්න? කොච්චර පවුකම් කරත් කොච්චර මිනිස්සු අපරාධ කරත් අපාය යන්න කැමති නැහැ කවුරුත්. තිරිසන් ලෝකේ උපදින්න, ප්‍රීතියක් වෙලා උපදින්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති සැප ඇති තැනක බොහොම ලස්සනට, බොහොම ධනවත්ව, බොහෝ සැප සම්පත් ඇතුව හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒක. හැබැයි ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙනව නෙමෙයි, අපේ කැමැත්තට අනුව උපදිනවත් නෙමෙයි. එහෙමනම් කෙනෙක් උපදින්නේ විපාක පිණිස රැස් වෙන කර්මයක් නිසා. කර්මයෙන් තමයි උප්පත්තිය ලබලා දෙන්නේ. අන්නේ උපතට හේතු වෙන ඒ කර්මය බුදුරජාන් වහන්සේ පෙන්නනවා ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් උපතකට හේතු වෙනවා. ඒ උපත බුදුහාන්තරෝ පෙන්නනවා කර්මයට අනුව එක්ක මව් කුසක උපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර ඇතුලේ දැන් බලන්න නොයෙක් සත්තු, කුකුල් පැටව, නොයෙක් කුරුළු පැටව බිත්තර ඇතුලෙන් උපදිනවා. ඊළඟට තෙත් පරිසරය මුල් කරගෙන සත්තු උපදිනවා. ඔබ දැකලා ඇති කුණු කානුවල අසූචි ගොඩක වෙන්න පුළුවන්, අසූචි වලක වෙන්න පුළුවන්. කුණු විලා යන එළවලු ටිකක් මස් කෑල්ලක ඔච්චර පණුව හට ගන්නවද? එතකොට ඒ තෙත් පරිසරයක් මුල් කරගෙන ජීවීන් පහළ වෙනවා. ඊළඟට ඕපපාතිකව කර්මාන් රූපීව සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව සැනින් පහළ වෙනවා. දෙවියන් පහළ වෙන්නේ එහෙම. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ මේ විදිහට. නිරේ නිරිසතුන් පහළ වෙන්නේ මේ විදිහට. එතකොට අපිට පේනවා ප්‍රේතයන් මේ වගේ ඕපපාතික ශරීර ඇති සත්වයන් කර්මාන් රූපීව ඒ අය උපදිනවා කියන්නේ පහළවීමක් තියෙනවා. එතකොට මෙන්න මේ අණ්ඩජ, ජලාභුජ, සම්සේජජ, ඕපපාතික කියන මේ ක්‍රම හතරේ තමන් රැස් කරගත්ත කුසල් අකුසල් අනුව යම් කිසි කෙනෙකුට උපතක් ලබා දෙන්න හේතු වෙන කර්මයට කියනවා ජනක කර්මය. අන්න කෙනෙක්ගේ උපතට හේතු වෙච්ච කර්මය. ඔබ මනුස්ස ලෝකේ ඉපදුනා නම් ඔබ පෙර ජීවිතේ කොහේ හරි ඉඳලා ඔබ මැරෙනකොට ඔබට පිනක් කුසලයක් බලවත් වුණා. අද ඔබට ඒක තේරුම් ගන්න, ඔබ මොන වගේ පිනකින්ද ඉපදුනේ කියලා ඔබට ඒක තේරුම් ගන්න තරම් පුබ්බේ නිවාසානුස්සති ඥානයක්, චතුප්පාද ඥානයක් ඔබට නැති වුණාට ඔබ පෙර කොහේ හරි හිටපු කෙනෙක්. අපි දන්නේ ඔ කොහේ ඉඳන් ආවද කියලා. සමහරට අපාය ඉඳන් ආවද, දිව්‍ය ලෝකේ ඉඳන් ආවද, ඒක අද අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. හිත වඩලා හිත දියුණු කරපු කෙනෙකුට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි, අපි පෙර කොහේ හරි හිටියා, ඒ පෙර ජීවිතේ අපි මැරෙනකොට, එදා ඒ හිටපු ආත්මෙන් අපි චුත වෙනකොට අපිට ආයමත් මනුස්ස ජීවිතයක මේ වගේ උපතක් ලබන්න පිනක් කුසලයක් බලවත් වුණා. අන්නේ බලවත් වෙච්ච කුසලයේ තමයි ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් අපිව උප්පත්තිය ලබා දෙනවා. අපි උපත හදලා දුන්න මනුස්ස මව කුසක උපදින්න අපිට ජනක කර්මයෙන් අපිව තැනකට ගෙනහලා අතහැරියා. එක්ක ඔයා කොහේ හරි මව කුසකට වෙන්න පුළුවන්. අපි මනුස්ස ලෝකේ ඉපදුනොත් සමහර වෙලාවට පින් කරපු කෙනෙක් එයා මැරෙනකොට යාගේ උපත දිව්‍ය ආත්මයකට වෙන්න පුළුවන්. ඒ සැනින් යා දිව්‍ය ලෝකෙක පහළ වෙනවා. අකුසලයක් බලවත් වෙච්ච කෙනෙක් තිරිසන් සතෙක්ගේ මව කුසකට ඇදිලා ගියා වෙන්න පුළුවන්. ඒ වගේ උපතට හේතු වෙන කර්මයට ධර්මයේ විස්තර කරන්නේ ජනක කර්ම. ඔන්න දැන් එහෙමනම් ඔබ මේ ජනක කර්ම කියන්නේ මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ මරණින් මතු උපත ලබා දීම පිණිස බලවත්ම හේතු වෙන කුසල් අකුසල් මත හේතු වෙන කර්මය තමයි ජනක කර්ම. ඒ ජනක කර්මය කරන්නේ උපතක් ලබලා දෙන. දැන් ඔන්න ඉපදුනා. දැන් අපි හිතමු ජනක කර්මය කරන්නේ උපතකට අරගෙන යෑම, උපතක් ලබලා දීම. ඉපදුනාට පස්සේ ඒ උපන්නා වූ සත්‍යයට ජීවත් වීම පිණිස කුසල් ලකුසල් තමන් සසරේ කරපු කර්ම ඔහුට බලවත් වෙන්නට ඕන. අන්න ඒ කෙනාට ජීවත් වීම පිණිස තමන් රැස් කරගත්ත කර්ම බලවේගවලින් ඒ ජීවිතයේ ආත්මය තුල ලබලා දෙන්නේ උපස්තම්භක කියන කර්මයේ තුලේ. අන්න ඊළඟ කර්මය. දැන් අපි හිතමු සමහරු මව කුසකට ඇදිලා ආවට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජනක කර්මයේ මව කුසකට ඇදිලා එනවා. හැබැයි මවකුසේ වැඩීගෙන යනකොට මවකුසේදිම මැරිලා කොහේ හරි එක්ක අපායකට වැටෙනවා වෙන්න පුළුවන්. එයාට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න තරම් ඒ පින බලවත් මදි. උපතකට ඇදිලාවට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. සමහර දරුවෝ උපදිනකොට මැරෙනවා. අම්මලා කිරි දීදී ඉන්නකොට දරුවෝ ඩොක් වී පණ යන දරුවෝ ඉන්නවා. පුංචි කාලේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා. එතකොට මේ වගේ උපතකට හේතු වුණා. මනුස්ස මැරෙන මංචකේ මරණ වේලාවේ පිනක් බලවත් වෙලා ජනක කර්මයෙන් මනුස්ස ලෝකෙට අරගෙන ආවා. හැබැයි එයා මනුස්ස ලෝකේ උපද්දවන්න ඒ මනුස්ස මවකුසකට යාව ගෙනාවට ඒ කෙනාට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න තරම් උපස්තම්භක කර්ම බලවත් නැහැ. ඒ නිසා ඒ කෙනා එතනින් චුත වෙලා යනවා. මැරිලා කොහේ හරි කර්මානුරූපිය තමන්ගේ කර්මයට අනුව කොහේ හරි තැනක උපදින. අන්න ඒ නිසා ජනක කර්මයෙන් උපතක් ලබා දීපු කෙනාට ජීවත් වීම පිණිස තමන්ට උපකාර වෙන කුසල් අකුසල් ඒ කර්ම සකස් කරලා දෙන කර්ම ටිකට තමයි උපස්තම්භක කර්මය කියලා කියන්නේ. ඒක සමානලාට අකුසලයක් වෙන්න පුළුවන්. සමහරු මනුස්ස ජීවිතවල දැක්කට පස්සේ ඔබට හිතෙනවා ඇති සමහර අය මිහි පිට අපායවල වගේ. එදා වේලා හම්බ කරගන්න පුළුවන් කමක් නැහැ. මොන දේ කරත් කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර ගොඩක්. සමහර රටවල ඔබ දැකලා ඇති මිනිස්සු අප්‍රිකානු රටවල් කන්න නැතුව අන්ත දුක් විඳින අය ඉන්නවා. පසුගිය දිනවල අන්තර්ජාලයේ මිනිස්සුන්ට දැක ගන්න ලැබුණා අප්‍රිකාවේ සමහර රටවල් මැටි වලින් ඒ මැටි වේලලා ඒවා අර පුංචි පෙනේර වලින් වගේ පිටි වගේ ඒ මැටි ටික පෙරලා අරගෙන බිස්කට් වගේ හදලා අවුවේ තියලා ඒ මැටි කනවා. එතකොට බලන්න මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනකොට අර පොළොවේ තියෙන මැටි ටික හරි වේලලා නිකන් බිස්කට් එකක් වගේ හදාගෙන ඒ මැටි කනවා. මැටි රොටි, මැටි බිස්කට්, මේ මැටි වලින් කාලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සමහර අයට කර්මයෙන් සමහර අය ඉන්නවා ඒ ජීවිතය තුළ මොකක් හෝ හේතුව හිතාගන්න බැරි විදිහට ජීවිතයේ ආයුෂ අවසන් වෙලා යනවා. මොකක් හෝ ඒ ආයුෂ අවසන් වෙන කර්මයක් ඒ ජීවිතයේ දෙනවා. අන්න ඒ නිසා කෙනෙකුට ජීවත් වීම පිණිස ඉපදිච්ච කෙනෙකුට ජීවත් වීම පිණිස ඒ කෙනාගේ ආයුෂ ගෙවා ගැනීම පිණිස ඒ තමන්ට උපකාර කරන්නා වූ පුණ්‍ය පාප කර්මයන් උපස්තම්භක කර්ම හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඊළඟට පින්වතුනි තවත් කර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි උපපීඩක කර්මය. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු කෙනාට විටින් විට නොයේ රෝග පීඩා වලින් පීඩාවල් ඇති කරනවා. සතුරු උපද්දව වලින් පීඩාවල් ඇති වෙනවා. සමහර වෙලාවට ධනහානි ගින්නෙන් වෙන්න පුළුවන්, ජලයෙන් වෙන්න පුළුවන්, සුළඟෙන්, ඒ වගේ නොයෙක් විපත් වලට ඔහු ගොදුරු වෙනවා. ඊළඟට සමහර ලාවට රජවරුන්ගේ දඬුවම් ලබන්න, සමහර ලාවට බොරු කේලමක් වෙන්න පුළුවන්, නොකල වැරැද්දක් වෙන්න පුළුවන්, රාජකීය දඬුවම් වලට ලක් වෙනවා. ඊළඟට සොර සතුරන්ගෙන් හානි, තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේ වෙන්න පුළුවන්. කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර. එතකොට මේ වගේ ජීවිතයේ තුල විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඒවා සසරේ කරපු දේවල් මතක තියාගන්න. දැන් මේවා කියනකොට ඔබට හිතෙනවා ඇති අයියෝ අපිටත් ඉතින් ওই වගේ තමයි කියලා. හැබැයි මේ කර්මවල ස්වභාවය මේ කවුරුත් කරපු කර්ම කවුරුත් අරගෙන යනවා නෙවෙයි. අන්න ඒක ඔබ හොඳට මතක තියාගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්වුවා ධර්මයේ තුල කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ. මේ ලෝකේ සත්වයා කර්මයේ සොකීය කරගෙනයි උපදින්නේ. කර්මයේ දායාද කරගෙනයි මේ සසරේ ගමන් කරන්නේ. කම්මබන්දෝ කර්මයේ තමයි තමන්ගේ එකම ඥාතිය, කර්මයේ තමයි තමන්ගේ එකම නෑයා. තමන් යම් පිනක් පවක් කරගත්තොත් ඒක විපාක තමන් කරා එනවා. අන්න ඒ නිසා හැම වෙලාවෙම හිතන්න අපිම කරගත්ත දේවල් අපි අරගෙන යනවා. ඔබ දුක් විඳිනවා නම් ඒ ඔබම සසරේ වපුරපු දේවල්. ඔබ සැප විඳිනවනම් ඔබ සසරේ වපුරපු දේවල්, ඔබ සසරේ පින් කරපු කෙනෙක්, ඒ පිනේ විපාක සසරේ ඔබ කරා එනවා. ඔබ සසරේ අකුසල් කරා නම් ඒ අකුසල විපාකත් ඔබටමයි සසරේ ගෙවාගෙන යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපිට පෙන්වුවා, යාදි සං වපතේ බීයම් තාදි සංහරතේ ඵල. අපි යමක් වපුරනවාද, වපුරන දෙයමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. දැන් බලන්න, වී වපුරන කෙනාට තල ලැබෙන්නේ. එයා වී වැපිරුවා නම් වී අස්වැන්න නිලා ගන්න. තල වපුරපු කෙනා තල අස්වැන්න නිලා ගන්නවා. මුං වපුරපු කෙනා මුං අස්වැන්න නිලා ගන්න. ඒ වගේ තම තමන් වපුරපු දේවල් තම තමන් අස්වැන්න නිලා ගන්න. අපි සසරේ වපුරපු දේවල් අද අපි අස්වැන්න නිලා ගන්න. ඔබට බොහෝ වෙලාවට මිනිස්සුන් එක්ක කතා කරනකොට, සමාජ ජීවත් වෙනකොට නිතර අහන්න ලැබෙන දේවල් තියෙනවා. මොනවද අපි මේ කරපු කර්ම? මේවා දකින්න අපිට ජීවත් වෙන්න සිද්ධ වුණානේ, මෙරිලවත් යන්නේ නෑනේ කියලා සමහරු එහෙමත් කියනවා. මොකක්ද අපි මේ කරපු කර්ම කියලා මිනිස්සු තමන්ට ප්‍රශ්න කරදර එනකොට සමහරු ඔළුවේ අත් ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. මතක තියාගන්න, මේ කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යනවා නෙමෙයි. තමන්ම සසරේ වපුරපු දේවල් මේ තමන් කරා විටින් විට එන්නේ. ඒ නිසා උපපීඩක කර්ම හැටියට ජනක කර්මෙන් උපද්දවපු කෙනා උපස්තම්භක කර්මයෙන් කරන්නේ ජීවත් වීම ලබා දෙනවා, ආයුෂ ලබලා දෙනවා. එයා කුසල් අකුසල් මාස සසරේ ඒ ඉපදිච්ච ආත්මය තුල අරගෙන යනවා. ඒ අරගෙන යන ආත්මය තුල උපපීඩක කර්මය කියන්නේ විටින් විට තමන් සසරේ වපුරපු දේවල් බලවත් වෙනවා. සමහර වෙලාවට අද රජකමේ ඉන්න කෙනා වෙන්න පුළුවන්. තමන් සසරේ කරපු උපපීඩක කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙනකොට එක රැයේ මහපාරට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති, සමහර වෙලාවට රජකම් කරගෙන ඉන්න අය එක රැයෙන් ඒ සියල්ල නැති වෙලා යනවා. කොසල් රජුරෝ දඹදිව හිටපු ප්‍රබලම පාලකයා, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දඹදිව පාලනය වුණේ සොළොස් මහා ජනපද හැටියට. අංග, මගද, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය වගේ සොළොස් මහා ජනපද තිබුණේ. ඒ අතර ශාක්‍ය වංශිකයෝ, බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශික කෙනෙක්. මේ රාජ වංශ අතර තිබිච්ච උසස්ම වංශය හැටියට ශාක්‍ය වංශය හඳුන්වනවා. හැබැයි ශාක්‍ය වංශිකයන් පවා කොසල් රජතුමාට අයබදු ගෙවීමක් සිදු කරා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා ඒ ශාක්‍ය ජනපද පවා මේ කොසල් රජුරවන්ට යම් යටහත් පක්ෂපාතී බවක් දැක්වුවා. ඒකට හේතුව කොසල් රජුරෝ ඒ තරම් බලවත්, ඒ තරම් බල සම්පන්න. හැබැයි මේ කොච්චර බල සම්පන්න වුණත් කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක. හැබැයි ඒකට හේතු වෙච්ච කර්ම විපාකයකුත් තියෙනවා. මේකත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට විශාල වශයෙන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බණ අහන්න එනවා. මේ සවැත් නුවර ආශ්‍රිතව නිගණ්ඨයන්ගේ නිගණ්ඨාරාම තිබ්බා. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්, අජිත කේසකම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ ශාස්ත්‍රවරු කියාගත්ත බොහෝ පිරිසක් ඒ ප්‍රදේශවල ජීවත් වුණා. එතකොට මෙන්න මේ අය අතරේ එදා බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදම් කරලා මේ සවැත් නුවර තිබ්බ බොහොම රමණීය භූමි භාගයක්. ඒ ඉඩමත් එදා අයිති වෙලා තිබ්බේ කොසල් රජතුමාගේ පුතා ජේත කුමාරයාට. ඔබ අහලා තියෙනවා 18 කෝටියක් අහවණු මේ ඉඩමේ අතුරල තමයි ජේතවනේ හදන්න ඉඩම මිල දීලා ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් හැදුවා. අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. තවත් 18 කෝටියක් වියදම් කරලා ඒ ආරාමේ සංඝසතු කරලා පූජා කරා. ඔබ අහලා තියෙන්නේ 54 කෝටියක් වියදම් කරා කියලා. එතකොට ඒ විදිහට විශාල මුදලක් වියදම් කරලා ජේතවනේ හදලා ආරාම පූජාවක් හැටියට මේ ආරාමේ සංඝ සතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලයක්. උන්වහන්සේ මේ වැඩ හිටි අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. වස්කාල හයක් වැඩ හිටිය සැවැත් නුවරම විසාකාව හදල පූජා කරපු පූර්වාරාම ආරාමේ. එනිසා සැවැත් නුවර පමණක් අවුරුදු 25 අවුරුදු 45 වැඩ සිටියේ බුදු වෙලා වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80යි. එයින් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් වැඩ සිටියා. ඒ අවුරුදු 45න් අවුරුදු 25ක්ම සැවැත් නුවර මුල් කරගෙනයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ආරාමේ සැවැත් නුවර ජේතවනාරාම. ඒ නිසා සැවැත් නුවර විශාල පිරිසකට බණ අහන්න, නිතර බුදුන් දකින්න, ධර්මය අවබෝධ කරගන්න භාග්‍ය වාසනාව ලැබුණා. නිතර දවසකට 100,000 ගණන් දම්සභා මණ්ඩපේට බණ අහන්න මිනිස්සු එකතු වෙනවා. යනවා. අපිට උදව් කරපු මිනිස්සු, අපි ගැන පැහැදිලා හිටපු මිනිස්සු අන්න දැන් ජේතවනාරාමයට නිතර නිතර යනවා. දැන් අපිට දාන දෙන්නෙත් නෑ, අපිට උදව් කරන්නෙත් නෑ, අපිට සිව්පසින් අපෝපස්ථානත් අඩුවෙලා. මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා නොයේක් විදිය උපක්‍රම සැලසුම් කරා. ඔබ දන්නවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට ඔය අන්න තීර්ථකේ කොච්චරනම් නොයේ කිරිහැර පීඩා සිදු කරන්න සැලසුම් හැදුවද? සුන්දරි පරිබ්‍රාජිකාව මරලා මලකුණ ගෙනහලා ජේතවනේ පසුපස පරවෙච්ච මල් දාන තැනක හංගලා නිඳා අපහස කෙරෙව්වා. නොයෙක් විදිහේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට නිඳා අපහස කරන්න සැලසුම් කරා. ඔය අතරේ නිගණ්ඨ නාථපුත්ත කැමති වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක් නිසා, උන්වහන්සේගේ අවබෝධය නිසා, උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියන ගුණය නිසායි මේ මිනිස්සු ගිහිල්ලා බණහලා එතනට පහදින්නේ කියලා ඒක පිළිගන්න කැමති වුණේ. නිගණ්ඨ නාථපුත්ත තමන්ගේ දායකයන්ට කියා සිටියා, ඔය මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ තියෙන මේ මිනිසු එකතු වෙන ලක්ෂණයක් නෙමෙයි කියෝ. උන්වහන්සේගේ ආකර්ෂණයක් නිසා මිනිස්සු උතන්ට යනවා නෙමෙයි කියෝ. ඔය ඉඩමේ තියෙන බලය මිනිස්සු ආකර්ෂණය කරලා ගන්න ආකර්ෂණ ශක්තියක් ওই ජීතවන ඉඩමේ තියෙනවා කියෝ. ඒ නිසා අපිට ওই ජීතවනේ ළඟින්ම ඒ ඉඩමෙම කෙලවරක අල්ලපු ඇටේ ආරාමයක්, නිගණ්ඨ ආරාමයක් හදාගන්න පුළුවන් වුණොත් අපිටත් පෙන්වන්න පුළුවන් කීවා සෙනකගෙන් පුරෝලා. මේක පිළිගත්තා නිගණ්ඨයෝ සරණ කිය, නිගණ්ඨයන් කියන ඔක්කොම හරි සාදු කියාගෙන හිටපු පිරිස මේක පිළිගත්තා. පිළි අරගෙන ඒ අය විශාල මුදලක් එකතු කරා. නිගණ්ඨ කියා හිටිය මේක ලේසි නෑ, මේ ඉඩම් ඔක්කොම අයිති රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ පුතාට. අපි ඉඩමේ වටිනාකමට වැඩිය ඔය ඉඩමත් අරන් දීලා තියෙන්නේ රන් කහවණු අතුරලා. අපි ඊට වඩා විශාල මුදලක් එකතු කරලා දුන්නොත් රජ්ජුරුවක නොදී ඉන්නේ නැහැ කියෝ. ඒ වෙලාවේ නිගණ්ඨයෝ ඉඩමේ වටිනාකමට වඩා විශාල මුදලක් එකතු කරගෙන කොසල් රජ්ජුරුව මුණ ගැහින්න ගිහිල්ලා රජතුමාට මේ විශාල මුදල තෑග්ගක් හැටියට දීලා ජේතවනේ අසලින්ම ඉඩම් කෑල්ලක් ඉල්ලගත්තා. සල්ලි වලට කෑදර බලන්න මේ රජවරු කියන්නේ කන්න බොන්න නැති හිඟන්නොද? නමුත් මේ මුදල් වලට තියෙන කෑදරකම පෙරේතකමත් එක්ක අර සල්ලි ටික දැක්කට පස්සේ ඒ වෙලාවේ ජේතවනේ අසල මල්ලපු ඇටි ඉඩම් කෑල්ලක් හිමීට රජුරුව දුන්නා, නිගණ්ඨයන්ට දුන්නා. හැබැයි රජුරුව දන්නවා මේ කරේ වැරදි වැඩක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා, ගිහිල්ලා වැඳගෙන බණහන විදිහටත් ඉන්නවා. හැබැයි මේ වගේ ජේතවනේට විරුද්ධව අන්‍ය තීර්ථකයන්ට එතනින්ම විශාල මුදලක් අරගෙන ඉඩමකුත් දුන්නා. දැන් ওই අතරේ දවසක් බුදුරජාණන් වහන්සේට ඇහෙනවා විශාල පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහනවා. මොකද නිගණ්ඨයෝ කියන්නේ සංවරයක් තියෙන පිරිසක් නෙමෙයි. පිරිස කෑකෝ ගහනවා, ගොඩනැගිලි හදන්න දැන් පොළොව සුද්ධ කරනවා. ජේතවනේටම අල්ලපු ඇටේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට කතා කරලා කියනවා, ආනන්දේ මේ කෙවුළු කෑ ගහනවා වගේ පිරිසක් කෑකෝ ගහනවා, චුට්ටක් ගිහින් බලන්න කියව මොකද මේ කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහිලා විස්තර බලාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, සාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ජේතවනාරාමයේ මේ එහා පැත්තේ මේ අල්ලපු ඇටි ජේතවනේට මායින් වෙන්න නිගණ්ඨයෝ ආරාමයක් ඉදි කරනවා කියෝ. මේ රජ්ජුරුවෝ සතු මේ ඉඩමේ ආරාමයක් හදන මේ රජ්ජුරුවන්ගෙන් ඉඩම ඉල්ලගෙන තමයි කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා, බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ආගමික කණ්ඩායම් දෙකක් නිතර ගැටුම් ඇති වෙන පිරිසක්. එතකොට මේ ජේතවනේ මල්ලපු ඇටි ආරාමයක් හැදුවා කියන්නේ භික්‍ෂූන් වහන්සේලාට ඉදිරියේ ධර්මදේශනා කරනකොට බණ භාවනා කරනකොට උන්වහන්සේලාගේ ආගමික වතාවත් කරනකොට මේ අයගේ නිතර නිතර ප්‍රශ්න ගැටුම් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දෙවනි කෙනා සාරිපුත්ත හාමුදුර බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න දෙවනි ශ්‍රාවකයා තමයි සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා, සාරිපුත්ත ඔබම යන්න, ඔබ ගිහින් බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ රජ්ජුරුවන්ව දැනුවත් කරන්න, මේ දේ කරන්න එපා, ඒ අයට වෙන ඕන තැනකින් හොඳ තැනකින් ආරාමයක් හදන්න ඕන තරම් උදව් කරාට රජ්ජුරුවන්ගේ අනුග්‍රහය දුන්නට ඒක කමක් නැහැ. හැබැයි ජේතවනේ අල්ලපු වැටේ මේ නිගණ්ඨයන්ට ආරාමයක් හදන්න ඉඩ දෙන්න එපා, මේක ගැටුමක් ඇති වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට බාධා වෙන්න පුළුවන්, ඒ නිසා රජ්ජුරුවන්ව දැනුවත් කරන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුව දැනුවත් කරන්න යනකොට රජ්ජුරුව දැනගත්ත ඈතින් සාරිපුත්ත හාමුදුරුව එනවා. දැන් පගාව අරගෙන වැඩියෙන් සල්ලි අරගෙන මේ ඉඩම දීපු රජ්ජුරුව දැනගත්ත මේ එන්නේ නම් මේකට තමයි. රජ්ජුරුව හැංගුණා. මූණ දෙන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරුව මාලිගාවෙම හැංගුණා. හැංගිලා රාජකීය ඒ බටයන්ට රජ්ජුරුවන්ගේ පිරිසට සේවකයන්ට කිව්වා, සාරිපුත්තයන් වහන්සේ ආවහම මේ මම නෑ කියාපල්ලා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් රජ්ජුරුව හැංගිලා බොරුවක් කිව්වා, සාමීනි රජ්ජුරුව මේ හදිසි කටයුත්තකට ගිහිල්ලා මාලිගාවේ නම් නැතේ කියලා. සාරිපුත්ත හාමුදුර ටික වෙලාවක් වැඩ සිටියා. දැන් රජ්ජුරුව සාරිපුත්ත හාමුදුරන්ට පේනවා දිවස් නැති අය නෙමෙයි. නමුත් රජ්ජුරුව හැංගිලා දැන් හිටියා දැනගත්තා රජ්ජුරුවන්ටත් එළියට ගන්න විදිහක් නෑ, කමක් නෑ මං ආයෙ එන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපහු ගියා. දැන් ඔන්න පළවෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේව වෙහෙසෙව්වා. සාරිපුත්ත හාමුදුරුව දෙවනි දවසෙත් මාලිගාවට මේ පණවිඩි අරගෙන ගියා. දෙවනි දවසේ රජ්ජුරුව අන්න එනවා කියලා ඈතින් දැකලා පණවිඩියාව රජා හැංගුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි දවසෙත් බොහෝ වෙලාවක් වැඩ ඉඳලා ආපහු ගියා. තුන්වෙනි දවසෙත් ඒ වගේමයි. දින තුනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුවන් හමු වෙන්න මේ පණවිඩි අරගෙන ගියා. රජතුමා මන් නැහැ කියාපල්ලා කියලා රජ්ජුරුව හැංගුණා. එතකොට බලන්න, මේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මේ බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රාවකයා සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංඛේය කොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු ප්‍රඥාවන්තයන්ගෙන් අග තැන්පත් ධර්ම සේනාධිපතීන් වහන්සේ තමයි රජ්ජුරුවන් ළඟට ගියේ මේ පණවිඩේ දැනුම් දෙන්න. ඒ වෙලේ රජ්ජුරුව හැංගුණා. දැන දැන සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසට පත් කරා. එදා හවස් සරුවේ මේ කාරණේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, රජතුමා කරගත්ත විශාල අකුසලයක්, මේ සංඝයා අතර ගැටුමක් ભેදයක් ඇති කරවන්න හේතු වෙන ආකාරයට මේ ජේතවනේ ළඟම මේ ඉඩම දීලා, ඒ විතරක් නෙමේ රජතුමා දැනුවත් කරන්න යද්දී දන දන රජ්ජුරුව සැඟවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසෙව දින තුනක් අම්බලමක මිය යන්න වෙනවා කිය. එතකොට අපිට පේනවා රජ්ජුරුව මොනතරම් සේවකයෝ පිරිවරාගෙන රාජකීය පිරිස දඹදිව සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍ය පාලකයා. හැබැයි කර්ම විපාක වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. උපපීඩක කර්ම කියලා කියන්නේ කෙනෙක් ජනක කර්මෙන් උපද්දවන ඒ ඉපදිච්ච සමහර රජපෞලේ රාජකුමාරයෙක් හැටියට කොසල් රජුරුවන් රජ වෙන්න නම් රාජකීය පෞලක එදා ඉපදුණා. උපත ලබලා දුන්න ජනක කර්මෙන් හොඳ තැනක ඊළඟට උපස්තම්භක කර්මයෙන් ඒ ජීවත් වෙනකොට තමන්ට බලය, රාජ්‍යත්වය, මේ හැමදේම එක්ක තමන්ට රාජකීය සියලු වරප්‍රසාද එක්ක බොහොම බලවත් රජෙක් හැටියට රාජ්‍ය කරන්න ඒ ආයුෂ, දීර්ඝ ආයුෂ ලබලා දුන්නා. ඒ වගේමයි උපපීඩක කර්මය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ම කරපු අකුසල් විටින් විට බලවත් වෙලා සමහර වෙලාවට ලිඩ රෝග වලින් මිනිස්සු පීඩා විඳිනවා. කොච්චර සල්ලි තිබුණා සමහරු ඉන්නවා හොඳ කරගන්න බැරි ලෙඩක් නිසා ජීවිත කාලෙම පීඩා විඳින. සමහරලාට කොච්චර ආස වුණත් කෑමක් කන්න බෑ, ලෙඩ රෝග. ඊළඟට කොච්චර සල්ලි තිබුණත් සමහරුන්ට හොඳ කරගන්න බැරි ලෙඩ රෝග නිසා එක්කෝ රෝද පුටුවක, එක්කෝ එක තැන් වෙලා ජීවිතේ කර්ම විපාක සසරි අරගෙන යන්න වෙනවා. ඊළඟට සමන් ගොඩනගපු ව්‍යාපාර එක රැයින් කඩාගෙන වැටෙන්න පුළුවන්. එක්කෝ රාජසන්තක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගින්නකින් සුලකකින් මොකක් හෝ හේතුවකින් ඒ සියල්ල වෙනසිලා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ විටින් විට විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම විපාක බලවත් වෙනවා. ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඊළඟ කර්මයේ තමයි පින්වතුනි උපඝාතක කර්මය. ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයාව එයාගේ ආවිස අවසන් වෙලා ඒ කෙනාගේ ජීවිතේ උපඝාතක කියනකොට ඔබට තේරෙනවා ඝාතනය වෙන ආකාරයේ කර්ම විපාක බලවත් වෙනවා. ඒ කර්ම විපාකේ නොසිතපු දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සතුරු කුමන්ත්‍රණයකින් ඝාතනය වෙන විදිහට කර්ම විපාකය සකස් වෙන්න පුළුවන්. එක්ක අනතුරක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ මේ පාරේ යනකොට ඔබ දැකලා ඇති සමහර එක්ක අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, සමහර රූපවාහිනී මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, ඔබ දැකලා ඇති ප්‍රවෘත්ති විකාශනවල වෙන්න පුළුවන්. සමහර වෙලාවට පාර යනකොට එක්ක වාහනයක යන ටයර් එකක් ගැලවිලා ඇවිල්ලා විශාල පිරිසක් යන අතර එක පුද්ගලයෙක්ගේ කොළුවට වදිනවා. එක්ක සමහරලාට ලයිට් කණුවක් කඩාගෙන වැටෙනවා මේ පාර යන කෙනෙකුට. එක්ක යන වාහනික මොනවා හරි දොරක් ගැලවිලා හරි ටයර් එකක් ගැලවිලා හරි පාර යන පුද්ගලයෙක්. එක්ක සමහර වෙලාවට මේ ගෙදර වාඩි වෙලා ඉන්නකොට එක්ක වහලි පැත්තක් කඩාගෙන ඇඟට වැටෙනවා. එතකොට මේ වගේ මොකක් හෝ ඒ කර්ම විපාකයක් මුල් වෙලා තමන්ගේ ජීවිතේ අවසන් වෙන විදිහට ඒ කර්මය සකස් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි උපඝාතක කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයා නසන්නා වූ ඔහුගේ ජීවිතේ අවසන් වෙන්න බලවත් වෙන යම් කර්මයක් ඇද්ද ඒ කර්මය උපඝාතක කර්මය හැටියට සඳහන් වෙනවා. දැන් බලන්න ඔබ අහලා ඇති අර ආයු වඩන කුමාරයා ගැන. මනුස්ස ලෝකේ ඉපදෙන්න ජනක කර්මයකින් දරුවෝ නැතුව කාලයක් හිටපු අම්මා තාත්තට ජීවිතේට සතුටක් ලබා දීපු පුංචි දරුවෙක් ඉපදුනා, පුතෙක්. බොහෝම ආදරෙන් මේ පුතාව හදා වඩා ගත්තා. දරුවා ඇවිදින වයස වෙනකොට තමන් බොහොම විශ්වාස කරගෙන හිටපු හිත දකින අනාගතයේ පේන ඉෂිවරයන් වහන්සේ නමක්, තාපසයන් වහන්සේ නමක් ළඟට දරුවා ආශිර්වාද කරගන්නයි අරගෙන ගියේ. මේ ඉෂිවරයා දරුවා දැකපු වෙලාවෙම දරුවාට වන්දනනකොට නිහඬව හිටිය අම්මා තාත්තට විතරක් ආශිර්වාද කරා. ඒ වෙලේ අම්මා තාත්තා අහනවා, අනේ අපේ පුතාට ආශිර්වාදයක් කරන්න. ඇයි මේ පුතාට ආශිර්වාද නොකරන්න? ඔහු අනාගතේ බල්ලා කියන මේ දරුවට අවශ්‍ය නැහැ. තව දින 7කින් මිය යනවා. අම්මා තාත්තා අඬන්න වැළපෙන්න පටන් ගත්තා. අනේ අපේ දරුවා බේරලා දෙන්න. ඒ වෙලාවේ අනාගතේ දකින මේ ඉෂිවරයන් වහන්සේ කියනවා, මට වෙන දේ පේනවා. ඒක මට වළක්වන්න ක්‍රමයක් මට පේන්නේ නැහැ කියව. හැබැයි සවැත්නුවර ජේතවනේ අන්න බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ ළඟට මේ දරුවා අරගෙන යන. අම්මා තාත්තා දරුවා වඩාගෙන දුවගෙන දුවගෙන අඬා අඬා දරුවා වඩාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙමව්පියෝ දෙන්නම බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේත් අර විදිහට ආශිර්වාදයක් කළා. දීඝායුකෝ භවಂತಿ. ඒ අම්මා තාත්තට පුතේ වඳින්න වඳින්න කියලා ඒ පුංචි පුතා බුදුරජාණන් වහන්සේට වැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටියා. අම්මා තාත්තට සැකේ තවත් වැඩි. අනේ ස්වාමීනි, මේ අපේ එකම පුතා, මේ දරුව බොහෝ වාරහාර වෙලා ලැබිච්ච දරුවෙක්, මේ පුතාට ආශිර්වාද කරන්න. බුදුරජාණන් වහන්සේත් වදාලා, මේ දරුවට අවශ්‍ය නැහැ. මේ දරුව තව ටික දවසකින් මිය යනවා කියෝ. මේ දරුවට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ අර අම්මා තාත්තා මේ කාරණේ කියනකොට පින්වතුනි හඬන්න වැළපෙන්න පටන්, අනේ අපේ දරුවා බේරලා දෙන්න කියෝ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බුදුවැසින් බලලා කියනවා, තථාගතයන් වහන්සේට වෙන දේ පේනවා. හැබැයි බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ. වෙන දේ විතරක් පේනවා. මෙන්න මේ දේ වෙනවා කියලා. බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ. බුදුරජාණන් වහන්සේ අර තාපසයා දැක්කේ නැහැ බේරගන්න ක්‍රමී. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවා බේරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පිනක් බලවත් කරලා මේ දරුවා බේරගන්න පුළුවන්. ඒක බුදු කෙනෙක් විතරයි දැක්කේ. අර තාපසයාට දකින්න ලැබුණේ නැහැ. පිංගතුන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කිව්වා. මේ දරුවා තියාගෙන පුළුවන් දැහුවා දින හතක් පිරිත් මණ්ඩපයක් හදලා දරුවා තියාගෙන පිරිත් කියන්න. අම්මා තාත්තා කිව්වා අනේ අපි කියන දේක් කරන්නම් දරුවගේ ජීවිතේ බේරගන්න. භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමෙන් ලබලා දුන්නා. දින හතක් මහා සංඝයා වඩම්මලා පිරිතක් කිව්වා. දරුවා මැද තියාගෙන හත්වෙනි දවසේ පිරිත අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේත් ඒ පිරිත් මණ්ඩපයේට ඒ පිරිත දේශනා කරන තැනට බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. පිරිත අවසන් වුණාට පස්සේ ඒ පුංචි පුතාව අරගෙන වැන්දෙව්වා. එතනදි බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීර්ඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා. අම්මා තාත්තට හරියේ සතුටුයි. අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ ලැබුණාද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ කෙනා එදා නම තිබ්බයි පුංචි පුතාට ආයු වඩන කුමාරයා, ආයුෂ වැඩිච්ච කුමාරයා. මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේ එනකොට අද අපි වඳිනකොට කියන ගාථාවක් තියෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං කියන මේ ගාථා. මෙන්න මේ ගාථාවෙන් බණහලා මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. ඒ නිසා පින්වත්නි අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් ආයුෂ තිබිච්ච කෙනෙකුටත් ජීවිතේ උපත් හම්බක කර්මයක් බලවත් වේගෙන ආවා. ආයුෂ අවසන් වෙන කර්මයක් බලවත් වුණා. පෙර සසරේ කරපු කර්ම විපාකයක් මත උනා. හැබැයි බුදු කෙනෙකුගේ බුදු නුවණින් ඒ උපස්තම්භක කර්මයේ යටපත් කරලා පිනක් බලවත් කරලා ඒ කර්ම විපාකෙ මගහැරගත්තා. ඒ නිසා මතක තියාගන්න පින කියන එක හරීම බලවත්. මාරක පන්න ගන්න පුළුවන් පිනේ. මාරක කියන්නේ පෙර සසරේ කරපු අකුසල විපාක බලවත් වෙලා කෙනෙකුට ඝාතනය වෙන්න, උපඝාතක කර්මයක් වෙන්න පුළුවන්. උපපීඩක කර්මයක් හැටියට නොයේ රෝග පීඩා, කරදර, විපත්, හානි එක දිගට තමන්ගේ ජීවිතේ විපත් ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ එන කරදර විපත් කෙනෙක්ගේ ජීවිතේ මගහැරව ගන්න පුළුවන්. ඒ මගහැර ගන්න පුළුවන්කම තියෙන්නේ පින් කරලා, පින බලවත් කරලා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. අද අපි කතා කරන්නට යෙදුනේ ජනක කර්මයේ, උපස්තම්භක කර්මයේ, උපපීඩක කර්මයේ, උපඝාතක කර්මයේ කියන මේ කර්මයන්ගේ ඒ ස්වરૂපය පිළිබඳ ඔබට යම් ධර්මානුකූල දැනුමක් ඇති කර ගැනීම පිණිස. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, පින් රැස් කරගනිමින් ධර්මාවබෝධයේ පිණිසම මේ දහම් දැනුම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-4715 077-6040-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම
2: දානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරු දෙයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

0: සංසාර සාගරයෙන් අලස නොවි එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය

0: ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුණා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැමිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම, වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා.

තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද. ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්තවත්.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුද්ධි ලගුවන් විදිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්ප

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදු ලගුවන් විදුලිය.

පව් කරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුුණ බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වක්.

0: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්ක

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: சுதில குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යම් කළා.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවුවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: சுதில குவான் விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වන්නේ.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහෝ කුවන් පෙතලිය.

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වගේ.

පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දාණයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

පින්දත. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළදී අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකව

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පල රස විඳිමින් සිටියා බඳුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

ආදිය සෑම දිනකම පස්වරු 2:00 to 4:00 දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතර බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කරා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිට තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ ආනුභාවයෙන්. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ

0: දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක් මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවක්.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය යම්
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවේ නම් කෙසේ හෝ

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත්

පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

පාලුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර.
1: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නෙ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධිං පංචසීලං ධම්මං සාදුකං.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang Jayasu Maihang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

යුතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: දෙනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Radio Juan Petolina.
1: සුවඳදුම් පූජා කිරීමේ ආනිසංස. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණේ යුක්තු ස්වාමීන් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවිත් ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්ති උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

तरह होता। सुभावित गी रसविंदु आयुभवान दयापुर सहृद प्रिय श्रावक हितवतुनि हितवतियनि अदत् सुदिल गुवां विदुलिये ओब वडात् प्रिय करन वेडसटहन सुभावित गी रसविंदु आरंभ करन्नटई मे सुदानम प्रिय श्रावक हित मितुरु मितुरियनि එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ಮಾತಾಡಬೇಕು. ದುರಾಸೀ ವನ್ನಟ ಮೇಲೆ

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳිමු වැඩසටහනින් අපි ඉඳ හිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරනු ලබනවා. මම ඊළඟට තෝරාගනු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න. සුමිහිරි ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

හුරගානවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුළ ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරාසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා, මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුව දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවන අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින

0: ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න. ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න. මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර